0: එංහා සතරසයක සාලිස් නුව කිලෝහට්ස් මීඩියම් වේව් අඩිහනුවේ මෙගහට්ස් FM බේන්ඩ්
1: දිවහිරාජ්‍යයක අඩු
2: ගුන්ගේ ප්‍රවාම්තන් හම්චිපාවා ගොතුන් දෙ ඉවිවඩනවානි කීරිත් කරුවන් කියවුන් මියද ඉවඩනවානි සූරතුල් අම්ෆාල් ෆස්තොල සතරුවන් ආයතුන් පශයගින් එසූර නිම්මා සූරතු තවබා පශයගින් එසූරතුගේ සතාරවන ආයතුග නියලා.

ති අඩසවේ රේඩියෝ ඩ්‍රාමා මිහිතු ගලොයි පෙති ඩ්‍රාමාගේ මිහත්තාග බෑවරන්නකි ආයිෂත් රිස්මී, නාෆිස් අබ්දුරශීද්, හුස්සෙන් රශීද්, ආයිෂත් නයිමා, අලි හසීන්, රම්ලා ඉබ්‍රාහිම්, අදි ශාෆි ඩ්‍රාමාලිය තයාර කො තිබෙ ෆ්ලමි ගෙනස්තිනී අලුගන් වරේ මාති පාදනාන් අන හප්තෑ දවතරුමම් වකිල. වස්ලාමුලේකුම් වරහමතුල්ලාහි වබරකාතා.

0: දිවෙහි බහුගේ ගවායත්තකා දිවෙහි බහුගේ මුහි මුකං
1: බහුගේ හමතකා ගොඩේ ගොතුන් සුවල් කරමුගේ ෆුර්සත්
0: දිවෙහි බහුගේ ඉල්ම් ඉතුරු කරම රණුගේ ෆුර්සත
1: කොමි ආදිත දුහෙගෙන අග්ගඩ තිරියුම්
2: රිපීට් හෝම දුහුගේ මෙන්දුරු එකෙච් ජහය අදි අංගාර දුහුගේ රේගන් අග්ගඩ තිරියුම් හමයි කනි දිවි රාජ්‍ය ගඩු
3: බස්වා
1: එංහා 741 kHz medium wave අදි 89 MHz FM බෑන්ඩ්
0: हमें क्यों नहीं दिवे ही राज्य गाड़ू
1: इंतजार कर लो बा
3: बस वार
4: बस बही मी हूँ हता एच्चे बलगर नूने थे दे अस्ता अस्ता गुदरतुके ए एच्चे के हमा

අදි එවරෙන්න තිමන් රස්කලාන්ගේ ආයත්ත බයාම් වෙගින්වා ගොතුගා කියා දෙබ්වා හිඳු එවරෙන් බුනෙති හම කශවරුම් තිමම් මෙෙන් තිය අඩු එහීමුයි තිමම් මෙෙන් එදේනම තිමම් මෙෙන් වෙස් තිය කහලා බස්සක කියෑැෆීමුහෙ තියයි එවේලා මීහුන්ගේ ෆුලෝක් වාහකතක කම්ගා මෙනුවී නුවේ.

0: صدق الله العظيم.
1: දෙමෙති සෙවි මිරිගේ ශාන මාදවගතුක බංගියා බංගි දුවා আদি කීරිත උලුවන් කියවුන් ගඩෙ මිහාර හයිගඩි 34 මිනිට් 30 සෙකන්තු අඩ සම්තිගෙන්ද වනීති විහිරාජ්ජේ ගඩු දෙන් අලුමෙන් කුරියතාණී හිතයතුම ගායකු
2: හිතයතුගේ මගුදා

ගඩින් රේගඩ අශද්‍යෙහි අඩු සම්තිගෙන්ද වනී තිවිහි රාජ්‍ය ගඩු මිගඩිග අඩුගොල්ම මිගෙනස්තෙනී දුනියගේ මශ්‍රම් ෆා කුල්ලවේ ඛබරතෝක තෆ්සීත ගෙනස්තේ දුනියගේ කලි මි ප්‍රෝග්‍රෑම්.

මිහාරකෙන් ඇස් හෝ ෆෙනුග අබද වෙස් මි ෆෙන්නනි කුඩ කුජ්ජෙ හම එක් කුජ්ජකු මි ෆෙන්නනී වෙස් ඕ මා බොඩන් එක ම විස්නෙ නිකන්නේගේ

0: a world of rewards with the first Sharia-compliant credit card in the Maldives.
1: ගණින් මෙන්දුම් පාරකට තිරිස් අඩු සම්තිගෙන් දමනි දිවෙහි රාජ්‍ය ගඩු.

0: හිතරකම පැදිවේ තොමස්සේ එක කරුණ දෙයි මිය දල්ගම මි වාහක දක්ක ම ඩොක්ටර් මේ සෝෂල් කමියුනිකේෂන් ඩිස්ඕඩර් මිග ආයිදා ෆරාතුන් මේ වෙදිවේ හිතරකම කි කොබත ආයිලා මි මශායග මා මි හොන් මශා ආයිලා ගම හොන්
1: මියර් මි මිස් මි හොන මාමලත් කරන් ප්‍රැක්ටිස් කරුම් වර මොහිම දෙන් අනේ මීහාගේ මි එබුනා බස්තර් කි කිනේ වෙගෙන් බුනා බස්තර් කෙ තෝ මිහා තුන්දව දස්කොත්ටි එන් දෙන් ගෝයගෙන් බෙර්ගොස් ෆියාරතක රෙස්ටෝරන්ට් තව ගයා හැ මි හොන මාමලත් කරා එරු රංගල ගොයි තක්කති එන්නුනේ මි හොන ලබ ප්‍රැක්ටිස් කරුම් වර මොහිම ඒ වරන් එහෙම
0: අල්මෙන් දස්කොත් දෙවන තෝ කොම්ම මීහක මෙන්න ඒක වකි තම්රීන ලිපි මුන්න මීහක තෝ
1: ස්පීච් තෙරපිස්ට් දෙන් ඒ ලැන්ග්වේජ් තෙරපිස්ට් දෙන් ඒ බෑ දස්කොත් දෙනි ඒ දෙන් අනේ මීහා යන ගෑ ගන්නන් ජෙහනි කොන් කන්දත්ත කෙත්තෝ ෆාර් කෙත්ත මිගොත්
0: මේ ගෙන්ගුල මෙන්න ඒ මීහුංග ආයිලා මෙන්න එකී ගොලෙ මීහුන් නොවස් නොතේ කු මීකු බලහට මීහක වෙස් ඒ දෙන් තංකොල උන්තපු කමක වෙගෙන් දෙෆර හතක දෙමෙදු ගහින් ඒක හල්කන්තත්
1: නමස් අනේ රංගල කමෙන් ඒ ආයිලාගේ ෆරතු වෙස් හම මිකමුගේ එහි වෙද්දුන් ඒ හැම එකනි තෙරපිස්ට් දා තෙරපිස්ට් එකෝන් හෙද කොල්ලා වගුත එකන්නු හැම ගේතරේගේ සම එහි වෙද වෙන මිහය වාක දක්කම් ෆුර්සත හොත මිසාලක කාටුන බලෙන් ඉනි ආහල විදන කාටුන් ගේ මිය හෙරි රුලිය ඇස හෙය නුනි එන කොන්ටැක්ට් එක හෙද නිද එන රුලිය ඇස හුරි කී වෙගෙන් තෝ කිය ඇදී දෙන් ඒකත වාක දක්ක එක ෆුර්සත හොදාලා ෆයික මේ සෝෂල් ස්කිල්ස් තස්කොත් දෙන මොහෙම ඒ වර කුදි කුදි කන්දත මිසාලක මී බයික බයික ගේන මෙන් ජියරක් කුරි මන් දෙම තංකොල ගින ඉරවගෙන් දියා මේගේ කුරි මී හමි බුනේ දෙ මිහර තංකොල ලස් වෙජ දෙත ඒ බුනීම දෙන් ගින මිහුනේ ඉංගෙන මිහර දෙන් අල්මෙන් දාමික එකම මී කොමියුනිකේෂන් ඩිසෝඩර් හොන්න මිහා එකන්නේ ඉංගෙන මේ නම වාකයක එම් විම කලවර මිකහල මිහාලත් තන් යන්නේ නේ මම ලයිෆ් ගෝලර් මිහුන රංගල මාමලත් කො මියෝ නගගෙන ඉංගුනිම තමයි හැපසෙන් කුරිය දෙවෙ නැත්ත
0: සෝෂල් කමියුනිකේෂන් අදි මේ කමියුනිකේෂන් ඩිස්ඕඩර් දෙම කි හස්සක සෝෂල් කමියුනිකේෂන් ඩිස්ඕඩර් ග මේ තෙන් අහ මේ හුන දත ඔරකින මේ හුන මාමලත් කරමුක දෙන් මිදිමාවා උන්ත කුලෙක් වාහ කල්ම මි දක්කන එහෙම කොම මේ කස් මේ එහෙම අල්ගොන මි තර්ජමා කරුන් ඩොක්ටර් වාහක මේ ඉපද මි හුන කි බගුත හේ දකුරුම් දත ඒ වර මොහිම කම ගොත මි ගොත නිකස් ඉතුරු එහෙම තේ කල්ම වාහක දක්කවන السلام علیکم
2: وعلیکم
0: السلام اسما
2: بابا
0: کو باقی ہے تو کو بیٹھو سوال کی
2: سوال کی یار الگ الگ کچھ جن انے واگو تے کی دوست ہوں واگو تے میں کیا نے دل نہ کنی جو یہ کو بالتے تھا نہیں جو تم بڑا بڑا اونڈا کو تے بنی جو کیا دے مولے نے اے پاکستانی کو کو دے نا بس
1: क्या दुवे मेहिम वेकिंग उले तो
2: दोस्त तो वानी एको मीडिया मा को नो है ने ए कोरी देवा हो बस ई हम
1: उमरुं क्या तो है
2: तिरी हो बरे मच्चो को
1: ए बात तक कितन हर वेतन में है
2: मिया हर रहे हम भी
1: मिया हर बाकी काम का दिमाग है
2: तो रोली का तो है सुनने
1: आम को बस रोली का दमी है तो
2: ओहो
1: नो मी दोस्त को मी
2: मदर रोली का दमी
1: දැන් අමුකෝ මේ දිද නගාෆන දැන් මෙඩිකල් කන්දත්තක විසල්ග කොලෙස්ටරෝල් එහෙනුනි තයිරෝයිඩ් මසල හොන්න මෙහුන් ගෙස් එකමකෝ ඒගේ ඉතුරු හම එන්සයිටි එහෙනුනි හාස්වජ හෙලුමුමුගේ මේ බලිගේ සලාම තෙන්ගි ඒ
2: නොස් නිදයෝ තින්දුවස් වජ එනුනි දේතාස එම් බස්කී දැන් ඒ හම් මාර්පසක් ගෙන් දියදෝ එර
1: ස්ට්‍රෙස් හැන්නුනේ මීහා යන්නු කතාවර්ගේ බඩති කන්තත්තක තංකොල ගින දෝ කුරිමතුලා හැනුනේ මීහා ඉන්න තනස්වාකාල කමකා මා ගින දෝ කුරිමතුලා හෝරීම අන්න බදල් තම් මේක තෙරේග පසේ වසයන් හිතුග ජෙහුන් පසේ වසයන් රූලි ගදවු කාහින් නුවුන් නිදි නවුන් එකරුවගේ හොන්න බේනුවු දැන් ඒ අනේ සයිකට්‍රිස්ට් එක දක්කන්ද වර පසේ හල්මෙන් හම මේ දිල නෙගුමක බෑරඟල් කොල්ල විදානින්ගේ එකමකො එබා මේ බල

0: ගොතුතව මිහ බුණ ච්චිගේ මාන එගේ හෙ මාන තො නී හැනු මීත වාක දක්කම් වි ගඩියක් හැනු මීත මඩු හන්න වි ගඩියක නේගේ මිය පහරික වර ගින පුරසත්තක ගේද දනත්
1: දිරවුම කොන් කාල මේ මිදනේ මිසාලකා කයින් බොයමා කන්තත මේ බෙහෙට්ටුමක මිපතු රැත්තක මකි හාසකොත්තකේ
0: දෙන් කේම් බොම් අනෙහින් එහ බොඩු තෆාතැල්ට කෙන්න එකම දෙන් මීකම ගෑක්කුරා එහෙන් කොන්ඩිෂන් ද මිසාලක මී එබැක් උදින් මිහර කුඩකො ජෙහිලුම් වේකන්නේෙන් ස්කූල් තෙරෙන් එකව මිහුන්න අවාහක දක්කා හසකො කොවිඩ්ගේ පහොන් කළ එතෙරේග ගින වගුත හේදකුරී කුදින්ත මීගේ තෙරේ ගොලේ රෙකම් වර හිංහම ජෙහිලයක මිහුන්න කුරමත් ලකන්නු ජැහදත්ත ඒක පහොන් දෙෙන් ස්කූල්ද නිකුන්න හෙදීම මීහුන්නා කුරිමතුලාන් ජෙහිලුම් වේ හාස් වේ මී බිරුගන ස්කූලත් නුදාම් පෙෂුන් එහෙන්නු නියෙන් සයිටි ගලාමතන්නම් පෙෂි දෙෙන් එකහල කුදින් අනේ අස්ලු එමිහුන මී දස්වීකන්නේ මිහුන කුරෙතුනු ලා සෝල විධානය කාන්ලිබෙන බොල්ලිබෙන ගෙම් කොලෙන් ඉන්න වියක මස්ලු මෑම්බ ෆැන්ජෙහ බකොඩ කොමටවනු පුෂ් කොල්ලඟ ඇතුන් ස්කූල දා ස්කූල් අනේ ස්කූල දියෑම හම එකන ෆිලාවල්ගේ තුරුම් මිහුන්න මුවවලත් කරන මිහුන්න ෆේස් කරමි දස්වනි දෙන් සෝෂල් එන්සයිටියක දෙහෙන් ඉට සෝෂල් එන්සයිටි ගවාගොතකි එමීහාය මිහුන්න වාහක දක්කන් ජෙහිලුම් වනේ එමිහාපද සීව නෙමිහය නුබෑක එච්ච බුණ විධාන එහෙන්නුනි අනෙ මීහ රුලි ඇස් එහෙන්ඩුනි හිංහමන ජෙ පෙහෙන්ඩුනි අනෙ මීහ මේ මලෑමෙක් කරනි එහෙවිම එමිහ බුණෑරස වාහක දක්කාර කළ වාහක දක්ක නුකෙරෙන එහෙනුනි පස්තන් ඔලනි එහෙන්නුනි වාහක දක්ක නෙමිගෙන් ගෙයක් ගොස් මිය හිතන නැළ මි කීකෙහෙ මි බුණෙවුනි අනෙ කාඩ මිහ හිංහම නුජ එච්ච බුණෙවුනි බය එහෙන්නුනි අනෙ මිහ මලෑමෙක් කරන්න බය දැන් එකමා මා පොඩක ඕවතින් කෝ විස්නනි මි අස්ල සෝෂල් එන්සයිටි
1: මිහක බලහට්ට ෆරත්තක මස් දෙ මේ ඩොක්ටර් දෙම තිවිදාලවි තෆාතුත දෙනගතුන් ඒවර මුහෙම කමකේ මේ තහම්මල් කුරණී අස්සගොතික නක්සානි බලතක මේ නිකාල එහෙම මේග ඩොක්ටර් ගරි හම් ෆරවා හෝදමුග මේ කොබයතෝ සමාල් කන් දෙන්ජේ කන්ත
0: මෙහර මෙ ප්‍රථමෑනු මේ කන්ත පාකුරෙවේ නී කුඩ කුදිින්ගේ හස ඩොක්ටර් ගෙන්ගොස් අනේ රංගල මේ වෙලුවේෂන් ඇසස්මට එච්චි හදාලා අයරුද මිකාවකන්ත ඩකුදිගේ ඩොක්ටර් බොඩ පාක්කුරවෙන් පිඩටිෂන් දෙන් බොඩ රිෆකුරණි ලැංගුවේජ් තෙරපිස්තක දෙන් ලැංගුවේජ් තෙරපිස්ට ස්පීච් තෙරපිස්ට රංගල මේ මිකාල මේ හෝනරත දස්කොත්දේන නම වෙස් මිකාහල හල්තිග හොන්න සෝෂල් කොමිනිිකේෂන් ඩිසෝඩ හොන්න මීහා අමුගතරේ ගොලේරු එමීහාය මී හාස ජෙහලුමම් ගයාලාමත සෑස්ථාන රැඟලම් මේ මුවමත් නොකර වෙති එහ
1: ගොලි ස්තමලයිකු හස කියනෙත්තු ඔබ කිය සරකුන්ට අල්ගොමෙන් නමි ගොලුන් කොමට සවාලකි
2: සවාලකි අලුගන්න උඹර මෙහ අඩ්ඩිහ තිනෙන් ගතු වාචකි අලුගනකි පාඩග ගොත වාමය දැන් වානුව හොරප වානුව වාහක දක් අහුර ප වානුවය නෑග දැන් පොස්ස බවද නැත්තර බදාමස් හොට ඉර කුර දහනක කොම සියාචික නතවද අස හර බර එබරි ලාවා එනක අතිශන මාදු කොල්ලාගෙන් කොම්ම සොරකල් ලෝමරාලෙවේ එකහර කොසක නලකට ඕළම මිතරණට මේ වානුවයි අලුවනක නෑගෙක්කොට පමශ එම මිකල් චාව කොල්ලාගෙන අලුවනු ගාන
0: දැන් මිහර අඩ්ඩිහ තිං හරුගේ බේපලවීම ලත්ත තැන් අන්නේ සුවන් උමුරුග එනුනි කුඩ කුදින් නිදා හා ගින ගඩිතකක මේ උමුරුගේ බේපුල් නික්නුවෙන් නිතානේ නම වෙස්සනේ ෆස් ගඩීරු හා ගඩීරු නිදා ලෙවේනෙ එකම කස්ති දෙන්නවී ෆතිස් නවාද පහුවය නිදනයහෙවි මස්ලු මාලස්ගේ නිදුන් දෙන්ඒගේ ඉතුරුන් මී දුවස්වගේ උඹරු මච්චද්දාවරක බොඩ ෆ්‍රෙෂ්කුන් හඳන් හුන්නනේ සුවාන් දුවස්සරුගේ